0: ඒගා එකුලෙවගෙන්වා හෙකිත තිමන් රස්කලාන්ගේ එවරෙන්න දෙවීම.
1: ඉන්නහඋලඉලයකූලූ
0: අම කශවරුම් මෙබෑමීහුම් බුණාකං කශවරේ

0: මීහුන් දිරුවේ දෙං එයෆ්ෆහු තිය බෑ මීහුන් මරුගන්නවතේ දෙං ගයාමෙ දුවහතිය බෑ මීහුන් දිරුවා එක්කුරවානෙතේ එකමා මෙදකු ශක්කෙන්නෙතේ එහෙනෙක් කමකු මීසකුන් කුර ගෙන මීහුන්නකං එකමෙන් නේගෙති
1: කීරෙත් ගුරුවානුග දිවේ තර්ජමයන් දෙම්ම මිගෙනස්තිනි සූරතු දුඛාන් 30 වන ආයතුන් පශායගෙන් එසූරෙන් නිම්මා සූරතු ජාසියා පශායගෙන් එසූරතුගේ 26 වන ආයතු ගෙනියලා තර්ජමා විදාළු දෙවවාපාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: එංහා 4149 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
3: දිවේ රාජ්‍යයේ අඩු

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිංගේ ඇද්දෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට්ක සොයකුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන්කම් මානපුරාගේ

0: කොම්මෙ උමුරක
1: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 440 නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
1: අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ් ගඩින් හෙඳුණු හතෙජෙහි අඩුසුම් තිගඳවනි දිවෙහි රාජ්‍යයේ අඩු

0: නොත ඒන ගේල් නෑස ඒනක බෑඹසන්න ඉහිතිරි වෙලා දිනුමා හම එහෙම ඒනක සිහත් ආමේදු ඒනා මිල්ලය කියහවරකතෝ ඉගෙනී ඉගි ගන්නනි අදි ඒන එ සිහතුගා හුරුම හර මදිරිසි හයත්ක සීමාව කමෙකම වනි වර බොඩ අනේ වර්බල් ඇබියුස් එකුචක අනි කුචකු මෙන්ටලි දෙරකොල්ලො නිකල් එබ දිමාවේ අනේ ඔෆිස් තකුගා එකකු අනි කකු මෙන්ටලි දෙරකොල්ලො අදි නිකල් එබ දිමාවේ අදි හාස්සකු අල්පමේගෙ මිවගුතුගෙ political nizam heti hoy gotu ekaku anikaku mentally derakollo ehin me ekota mentally derakollima mihage system trauma yadani mihage system trauma yadiyama miha rangala function nukare ehin me rangala function nukura mihaki balini ema balini sakan algon mem mihadani team again so kina to mikan nikata miha boda divaraje ka mentally algo menge abusive and negative anika kike danwani derawe ingeta baikal platform um baikal mihu visna no la ek kali kaka dimana
1: ke ke ate datta doctor amal misalaka arun hitaran den war muhim bahata ke vidalu den arun me wazifa ada kurum arun me manage qurana kinetto arun menge me ane day of me mane arun menge me diriulum ehin kantatta
0: රීති ජව්වා හිඳුනුගේ අවීගේ මුහිම්මුකම මසෙක් කෙතරි කමකු මසෙක් කතුක සවබුන් දාරි දිබුමා එම මසෙකතෙක් උලෙමුන් ධායිරු බයිසාර බුලනන් තින්නිහුම් වෙගෙන සිටි විස් බලන් ඉන්නෙනි ඒක මීගේ කුරින් වාහක දෙකේ බෙෆ්ලොක් ගේ වාහකයන් අල්ගන ඉංගිසි එබලස් එබ බේනු පුරවාකන් අනි මීහක බරෝසා කොගෙන් කංකුර
1: එහෙන්
0: නහදා එමීහක්ගේ මසෙකතිකි කො බාසෝ බලා එමීහක ඔෆිස් කඩීග එමීහක්ගේ මසෙකත්තා ෆුරිහම කොද්දුම්මු එමීහක ජෙහෙන් ස්කිල්ඩ් අල්ගොඩම් එන්දි බේ මෙසිදකි අලකු ගෙනවිසා අලකු ගේතරේක ගෙන්ගුළු මේ නූනේ ඉස්ලාම් දීනුගේ මුහිමකක් දෙවණි ඉස්ලාම් දීනුගේ මුහිමකක් දෙවණි එමිහාගේ රිසිලියන්ස් එමිහාගේ ස්ට්‍රෙන්ත් වර්ගද කුරාෂේ එමිහාගේ මිහා දරිවිස් බලේන මිහිකේ එමිහාගේ න ගේතර වෙස් සංග කුර වේනි මිහිකේ එනේ කි හැම හැම මේ මතක කතු මිසාවක බප්ප බේර දිය කොම් ගාවිනම් අද බප්ප දිගේ කොලේ කොම බප්ප කීම ඒක මානේ කි හැම එකනි මසෙක් කෙතරි බේර ගොස් ගෙන් උලේ මිහෙන මම්මා
1: මිහා
0: ඔස්තු ගෝ බේර උවසේ මම්මගේ ගෙන් දිගු මිස් මතේ කුර ඒක මහයා බස්තං කුර නෝ දයිසෙල්ෆ් අල්ගන හිවනි මි වර මුහිම
1: තක්කලේ
0: මම්මගේ හයාතුක සිමන්න මේ ඔබතු මිහිරි
1: ටයිම් බහාදන් ජෙහේකම අවුමෙන්ගේ අද මේ සිකුණි අවුමගේ විෂ්ණුන් එබ බදල් කරන් ජෙහේකම් කොමෙ මීහ කෝදමෙන් නෝකන් අවුමෙන් අමිල්ද විෂ්ණාහරෙම ජෙහෙනි අවුමෙන් මේකම් කුරෙවේනකම් ඒ ෆොර්තම අසුමේ කණ්ඩාණන් ජෙහේකම දෙත
0: අලුගඬු මිහිරි කොන්සේ ජෙග්ගතෝ ලයිෆ් ක අලුගඬුගේ දිම්මාතක කි කොබාතෝ අලුගඬු දිම්මා අදා කරුම්ගා අල්ලාහ් තාලා අලුගඬන් එක්කල සුවාලු අන්නානිති
1: එකම අල්මත් තයාරවන්නේ
0: දත කුරන් ගස්ස කරණි කින තල්ගඬුගේ ප්‍රතිමාග් බොඩ්දාසේ බොනි ආමාලේ ආමාල්ගේ කොෆින් නවරේ මානි කිය ආමා ෆස් කෝටුගේ අනේ කොෆින් එක කිකේ දිවේ බම්බරෙන්
1: සන්දොත් දත
0: සන්දෝක වුරේ පොඩු පොට්ටකන් ඒෝ ඉතිහිලා තිංගේයේ ඒරශේ

0: එදුවහුන් අමාලක්
1: රඟලුවාන
0: රඟලුවාන අල්ගන් හිතු අල්ගන් හිතුක හම හම කුංකුම් ජෙහිෆයින් නසේහක ජයෝ නසේහද
1: ඩොක්ටර් අමාල
0: නමාද ගොවීම හම හුරියාක මේ උටා
1: බාදා
0: ගුණාරේ සිමන දානි
1: නමාද
0: එක්සැක්ට්
1: and dr amal varabosh shukriya inget var mahim
2: bahta ke dal baro dane vima inget wakki vela
0: assalamu
1: alaikum wa
2: alaikum assalam adar gun mi vahe dakkali dr amal den algun men miadum mi vahe dakkani vazifa da kuramun amilla dirolum ge simma tan ada kurma kurmati vahu rastau ge vahaka vara gina dosta ke vande vara gina vazifa tan ada kore ve vara khidmat tak ke deve qauba ko deva fa be fle
1: mi
2: hama amilla flu tajriba ge aliga var mahim vahu tak ke de බෑරෝ ඩැන්නවිති වර බොඩ ශුක්‍රිය.
1: ආදවල් මෙන්න මේ ඉංගෙන්දී ආවල් මේ වගොත් ආ බෙහෙකොත් හොසකන ආවල් මේ ආම්මුගොත් එක මෙහෙ වගොතේ කිය ආවල් මේ දෝකල් දෙවෙන් ඉච්ච නොන්කම් මේ වගොතක මොහෙම්ම ඉච්චකන් ආවල් මෙන්න එකම දෙතරේක මිහාර ආවල් මෙන් විස්න මේ මැනේජ් නොකොෆිය ආවල් මෙන්න වර බොඩ කන්දත කරමත් දාන් ජෙහෙක අන කාල් මෙන් විස්න ජෙහෙබ මීහුන්න එකේක මසෙ කුරුමු ගය අද මීහුන්න නොදාවල මසෙ කරන දස් කුරුමු මිහුරියා කම විස් දෙත
2: වගුත් කොලෙන් ලව රිකවෙස්ට් කරවා බේ ෆුල් නවස් වගුත් කොලේ බ ඉංගේත හයිකඩ් ෆල්සස් ඉගෙන තිබේ ෆුල් නා ෆුරස තොන්නාන් පීඑස් එම් ඇප් පේනු කරවානි තෙන් අල්ගොන් මෙන් අද මවලෝවා කිග කුරියම් මිතානි මේදුග මවලෝවා කි වසීෆා අදා කුරමු අමිල්ලා දිරොල්ම්ගේ සිම්මාතන් අදා කුරුම හුරිමතිවා හුරස් තකකි කොබාහේ

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු ගඩින් හිඳුනු දිහගඩි 30 මිනිට් මී දිවහිරාජ්‍යයේ ගඩු.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: අහාෂේ බුණානම්.
1: මෙහතාගේ ප්‍රග්‍රම්ගේ මෙහමානකී ස්ටේට් ෆාර්මසූටිකල් ඇන් මඩිකල් සප්ලයි කෝපරේෂන්ගේ මැනේජෙන් ඩිරෙක්ටර් ඩොක්ටර් ශාහ් මාහිර්. ඩොක්ටර් ශාහ් මාහිර් වා සුවල් කුරවම් බේනුෆුලා බේෆුලුන් සුවල් ෆොනොවානී PSM එයා මෙදුරෙකෝ. සුවල් ෆොනොවමුගේ ෆුරසත් බුදදුහුගේ හවිරු හතරෙ ජෙහුමාහමය.
0: අහාෂේ බුණානම්.
2: මිනිවන්දෝගේ හාස ප්‍රෝග්‍රාම් තෝගෙතරේ මිනිවන් ඔෆා කොඩක දෙන්න හාස.

0: ගඩින් මෙඳුරු කුරි එකාර ගඩි ෆනර මිනිට් මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: අහරගේ ඊයේ යා මියතු අති මාතම මිනේවාගේ රාගු මිහිතුගේ බින්දුගේ තාලු මිරූහා මි හශීකි තිරුම් මි ලොලුකි නූරා මිතිකේ හෝ ෆෙන්තකුගේ හස්ලු උක්මේදා අසුමා කාමියාව ආරගේ හිං අම ජිහුමා උපා මි හුරිහාක මේ ගුලිප වනී තිහිතා නොෆෙන්න ඇනුලවේ වාපශකුන් මි දෙරූ හුවනී ගුලිප
2: මිහිතුගේ ලොයිපේතිී.

0: ඒගා එකුලෙවගෙන්වා හෙකිත තිමන් රස්කලාන්ගේ එවරෙන්න දෙවීම.
1: ඉන්නහඋලඉලයකූලූ
0: අම කශවරුම් මෙබෑමීහුම් බුනාකං කශවරේ

තෙරියක අනෙන් එහි ඉතෙරියෙක් ගැකිබැයින් එවවෙස්කම ෆුද්දා නුදවේනේ දුවහි අදි නස්රු ලිබේනේ බයකුකම් ගාවෙස් එවරෙන්ුවේ.

දිරුළුම් මැනුයි එහෙන් දිරුළුමෙන් නැති තිමම්මෙන් දිරි තිබෙමුවේ අදි මරුවමුවේ අදි ජමා මෙනුයි තිමම්මෙන් හලාකෙන් නොකුරේ එකමාමෙදු එවරෙන්නක එවවෙස් ඇල්මන් නුවේ එවරෙන්නේ හීකොරා බයකු කම්ගා මෙනුවී නුවේ.

0: මීහුන් දිරුවයි. දෙං එ අෆහොතිය බෑමීහුම් මරු ගන්නවතේ. දෙං මයාමෙත් දුවහතිය බෑමීහුන් දිරුවා එක්කුරවානතේ. එකමා මෙදකු ශක්කෙන් නැතේ. එහෙනෙක් කමකු මීසකුන් කුර ගෙන මීහුන්නකං එකමෙන් නේගෙතේ.
1: කීරෙත් ගුරුවානුග දිවේ තර්ජමයන් දෙම මිගෙනස්තිනී සූරතු දුහාන් තිරීස් වන ආයතුන් පශයගෙන් එසූරෙන් නිම්මා සූරතු ජාසියා පශයගෙන් එසූරතුගේ සබ්බීස් වන ආයතු ගෙනියල තර්ජමා විදාළු දෙවවාපාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: ඉල්මි නූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුනියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
3: තුළහෙෝ ෆුතුන්තෙරි උපාවිර දිරුල්මක රාස්තා ෆහිකොත්තේ.
2: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
3: දිවහිරාජ්‍යයගේ අඩු
2: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
3: අටිහ නුවෙන් මෙගහත්ස් FM බෑන්ඩ්.
4: Assalamu alaikum.
5: Waalaikum salam. Donta halu kinita?
4: Donta halu rangaru. Fatun ko bali vule kain geta?
5: Aa donta. Komme do ko salu bala. Beenu mahi tere ka for ko demu midani. Donta kambut nu e. Fatun ko ko ekany nu ane. Ko ko ekany ule ti doctor da kam mes ta divane ta. Ehem vi me kam me sar me vara farwa tere kamai ki eba kora.
6: ಮುದರ್ರಿಸಿಗೆ ಅಡು
7: ತಿ ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡಾಗತು ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡ
6: ದರಿವರುಂಗೆ ಸುವಾಲ್ ತಕಾಯಕು
8: ಫುರ್ತಮ ಎರಿ ಬೋಟಕ ನೆಂ ಎಸೋಲೋ ಎಗಲೆಗಫಾಣು
6: ಇಬ್ರತುಂ ಫುರಿಗೆಂವಾ ವಾಹಕ ತಕಾಯಕು ದಿವೈರಾಜ್ಯ ಗಡುಂ ಗೆನಿಸ್ತೆನಿ
9: ಫಾಣೂಸ್ ಕೊಮ್ಮೆ ಹುಕುರ್ತು ಹೇಗೆ ಹಾವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಕೊಮ್ಮೆ ಅಂಗಾರದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ
6: ಎಂಹಾ ಸತರಸ್ತೇಗ ಸಾಡಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ FM ಬ್ಯಾಂಡ್ ದಿವಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು
10: ಸಬ್ಬೀಸ್ ಜುಲೈ ದಿವಹಿ ರಾಜ್ಯಗೆ ಫಖ್ರುವರಿ ಮಿನಿಮಂ ದೋಸ್.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝ කෙතරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිංග ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කම් මානකුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමය ගොතුගාතුමා දිවෙහි බස් අදා කුරා දවු
1: මිනිවන් කවුමක හයා ෆාල් කරුම්ගේ මිනිවන් කමුගේ මුහි මොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz medium wave 89 MHz FM band
0: දිවෙහි රාජ්‍ය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චික. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න පුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.

0: එංහා සතරසයකසාලිස්නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ගඩින් රේගන් දෙහිකට 30 මිනිට් තේබෙෆ්ලොන් අඩෝසම් තේගින්ද වැනි දිවෙහි රාජ්‍යයේ අඩු
3: ආරගේ ඊයේ යාමියතු අති මාතම මිනේවා ගිරාගු මි හිතුගෙ බින්දුගෙ තාලු මි රූහා මි හශීකෙ තිරුන් මි ලොලුකෙ නූරා මි දෙකේ හෝ ෆෙන්තකුගෙ හස්ලු උක්මේදා අසුමා කාමියාව ආරගෙ හිං අම ජිහුමා උෆා මි හුරිහාක මි ගුලිෆ වනි තිහිතා නොෆෙල්න ඇහනුලවේ වාපශකුන් මි දෙරූහු වනී ගුලිෆ
4: මිහිතුගේ ලොයි පෙතිී

0: විස්නා විස්නා බෝහලකු කියන බදෙන් හෙදේනි නූරා මඩමඩු බොඩුවමුන් යන්නනි බොඩුවමුන්ගන්නේ රේණිය කංකරණ කළ විස්නාව දෙවිජ්ජිය ඒක නතිජා මතරංගලෙන් නොවන්නේ එකමකු කන්තත්ත වමුන් මිදනි එක්ගොතකවස් පේටුම් භාගත කරනු මම්මය විස්නිගෙන් ඕනි මිකර නගල විස්නු කරවෙන ෆරි හා ලෝබින් එහවරු මුලේරුවස් නූරාගිතුක ෆරිගිමචක කොදුන නූපෙදේ එහ නොවානි අබදු අබද ඔබ ගුණදේ ඒ දොම්මම්මක දොම්මම්මක විෂුන් රඟලුකම නුෆෙන්නානක ලෙබ්බෙන් ලිබේනක මිකමුදෙන් ආරෙන් ජෙහනි එහෙන් කාල හිතරිකමෙන් හෝද ලයිෆ් කෝචක කාරය දාමේ නාසියා මිහර බෝලේ මාල්දයක එහැමීම එනයවාද කලම කුරීකදෙන් එහෙන් නසරකුම් බෙලියස් මිහාරකම නොන්නන් කන්නේ එන මැසජ කොල්ලොම එකමකු මිදම්බරකුණු මාතම
1: උමරු සෑෆත බෝල හමජයි ලා් වාහක දක්ක මේ එවස් මියකු නියා කණ්ඩාලාන තනෙන් නෝ
0: නාසියා අහන්න මියද ආදවුණි කෝෂගේ ගාතක කමේ නෝනි ගොෙන් හුස්වගෙන් එහියකන් එදි හමකන් එකවදය ගාතකම් මස්නේගේ ආත්මි දිරවුරු මෙවැනි එකීග රෝලිගෙන් ගොස්ස
1: කොම්ම සිෆෙක් ගෑසිනස් එමෙ රංගලේ එකමකු මියදු අහරෙන් මේ උමරුගේ කෝචු බොන බල හිතුක තීර හුරිහා වාහකේ බණ්ඩුම් කොල්ලා කොංකමෙන් උමරුගේ හිෆ්ෆුරාලෑගෙන් තිවුලෙනි
0: අහරෙන්ගේ හැංහරුගේ දල්ෆුළු නූර එකුජ්ජාගේ මම්ම හුවේන නූරයන් එමෙ තිම්මහුග අහන්න දල්ෆුස් දෝ කොල්ලාපා එන දියයි ඒක ෆොන් මියදා හම එබස් ඒ දරිෆුගේ හාලු බෑලමස් එන නාද
1: ඒ කුඩකුච්චක වරන් අසරු කොරානකමෙ දෙැන් කියීනෙවී
0: හොවෙන්න දියෑම එක්කුඩකුට දරිෆ්ලෝරෑගෙන් රේගන් නුනිදා අමිල දරිය එපද බලා බොඩු කුරි ෆරීෂ ඇරගේ දොෂී අම්බිමිහ පරීෂයක දරින්න නොලිබේ එකමකු එන නූරෑදිනි මයිගේ ෆුරිහම ලෝබ
1: ඒ වරම් මතවෙරි කුරුපාණියේ

Sanghar. ලෝබිවා මීහකට්ටක තිමාග හයාතු හුස්කොල්ලා කොඩකුඩ වගතුකොළ කීවස දුනියගේ එම්ම අගුබොඩු ජවාහිරා අලිමහවුවර අගුබොඩු එච්චේ. ලෝබිවා මීහකට්ටක තිමාග හයාතු හුස්කොල්ලා කොම්ම වගතුකොළකී එමීහක තිමාය දෙමතුග ඔන්න ගොළුම දිරුමා ආරෝකංගෙනස්තේන ෆෑදාහුරි කානායි. ුවෙලි හදුුව වෙෆාවා මි දුනියයා මසකඇතකු ෆොනිජීපාවා තිමාගේ හයාතුන් ලෝබිවා මිහිකට්ටකා හොස් කොල්ලා කුඩකුඩ වගුතු කොළකී දිරිවරුන්ගේ හගේගී උපාවිරිකමා හිංහම ජෝමග සිදරු. දිරිවරුමුගේ එම්ම ෆහු වගුතුග හඳානගන්නානි ඉන්සානා හෝද්දි මාද්දී මුස්සන්තිකමෙන්නු එකමකු ලෝබිවා මිහුන්නායකු හේදකුරි උපාවෙරි වගුසුත.

0: සාරා. අහරෙන් හිතන් අරණි අහරෙන් රිටයා කොක්ගෙන් මෙබුණි ඔෆියද්දෙන් හුට්ටාලීම කොම්බෙ දුහකු සවීරු හේද කුරාණි මිකොතශේ අහරුන් දෙමිහුන්ගෙ කොෆී ඩේටෙක් ගොත
1: එක්කල වාහක අනික්කා තිමන්න රිටයා කුරිම එවැනි කමකේ මිවැනි කමකේ කියාගෙන් සාමිරු වාහක දක්කතා කිතන් අහරු වෙච්චෙ එකමකු තියබුණා රිටයා කුරා දුවහෙන් ඈත
0: මෙපහර හර මෙවාහක දක්කනි හම සීරියස් කො
1: තිකම් විසින්ගේ සාමිරු අපදෙස් පුරණි සීරියස් කොෂේ එකමකු එකන් එහෙ නුවණියේ එහෙනම්

0: එහෙම වී මා අදි දෙතින් ටෙස්ටෙන් හදාන බ්ලඩ් ටෙස්ටක ස්කේනෙන්ි සදංජහෙන ඒරුම් එච්චේ බුණ ගොතෙන් නිම්මන් ඉගේනේ
1: මේ එහා සීරියස්කම නෝන් දෙත්ත
0: තිහෙමස් පුනෙවිදන් එකමකු වර සීරියස් කොමික නගංජහේනි සාමිර්ගසි මා වර පොඩුවානේ ෆුරතමකමක සාරයි වර හමජෙහිලාගේ මුළවේ කහලා මාහවුලෙක් ගායිම් කොද්දිවේ තෝ මස්සෙක්කෙ කුරාති සාමිරුවානේ මිකම වාර ෆරුවා තෙරිවා
1: යෙස් ඩොක්ට
0: ෆුරත මහන්දන්නේ තෙම් වශානි එම්මෙ ෆහුගේ කන්තත්ත මෙබුණි මිහාරුගේ මිසාලක ඊයේ වීකමේ නුනි මියදු හෙඳුනු එන කුරි කොන් කන්තත්තකෙකම් හඳන් නැතිදන් එකමකු කුරීගි කන්තත්ත කුරිග කුරමුන් ඇ කන්තත්ත හඳම් හුන්නන් කුරින් උළුණු නුනි ගොස්සුළුන් තන්තක් කුරින් අඩුව හිලවයා මියුසික් දුවිවස් අදී කුරිගේ උපාවිරි හදනන්තකුන් සාරාය හමජෙහුන් ගෙනස් දේන ඒන හඳන් නැතුණු නූනි හඳන් නැතේ කමේ ගදකමු හඳන් කොද්දෙ මසෙක්කෙ නුකුරි අරංගලුවානි දෙ මර පොඩ රක්කාතෙරිකන් ඉහු සස් කොද්දෙවානි ඒනය ගෙල්ලු මිනුවානික සාරා හඳන් හුරිකන්තතක තන්තනු සාරාය එ රක්කාතෙරිකම හමජෙහුන් ඉහු සස් කුරවේනි ඒන හඳන් නැතේ තන්තන් ඒනය වානි බීරටේ තන්තන
1: මේ දැන් කියා දුවහකා මිකන් දෙමිකෙන් දාන්තව ඩොක්ට
0: සාමිරුති කියෑදින් ගොතක් බලානම තිකම් ෆෙෂිපති හුරි හිසාබෙවිස් සීදා එගේ කරන්නේ දෙම් බුණන්ුවෙන් අනෙවාහකයකි එවවිස් ඩොක්ටරක තිකන් දෙමිගෙන් දානි මුද්දතේ බුණා කරන්නේ ගෙනෙ ಫಹರಿಗ್ ಗಮಿಹಾರು ತಿಹುರಿ ಸ್ಟೇಜ್ ಗ ಹುರದಾಣೆ ಮಸ್ತಕೆ ಬಂದೆಂ ವಿಸ್ ನೂನಿ ಏಪ್ರೆ ಅವಹ ಹಾಲತು ಬದಲುಮು ಕಿ ವಿಸ್ ಏಕಶಿಗೆಂ ವಾಕಮೆ

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහුගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: දිවිහි රාජ්‍ය මිනිවන් ගෞමය කොතු ගාතුමා දිවෙහි බස් අදාකුරා දව
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමක මුහිමොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝ හර්ටස් මීඩියම් වේබ් අටිහ නොයමෙක් හර්ටස් FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගන්නු
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

0: ලෝකයේ කිංගි හුරිහාකම කියදේ නූන් කන්දත එකමයි ග්‍රීට් ඉන්නේ කියන්නේ මෙයා සලංගවලික
1: එකක වත්තර හොරතමි වර්ගෙන් වර්ගෙන් වත්තරතක හොරත
0: මී හමානේ සෝෂල් කමියුනිකේෂන් ඩිසෝඩර් මී වත්තර එකනේ මෙන්න එකම කවර වත්තර මී ඔටිසම් මා ADHD ආ බෆහර ඔලිදා නැහැ මම දෙකන්තක තෆාත් කුරුන් අනේ වර මොහිම මෙහර ඔටිසම් ගවස් හම එබැ ඔටිස්ටික් කුදින්න නේගි දානේ මී අනේ වාහක දක්කය කොන් කහල මී ගවත්තකෙත් අනේ බලහටෙන් දෙන හඳුනේ අනේ මීහාගේ සස්ත නේගි දානේ එකම අනේ ඒගේ ඊතරුන් ඔටිසම් ගේ මීහා ඊතරු මී සිම්ටම් තක හොන්න විසලක උපා වීම අනේ අය ෆ්ලැප් කුරුන් හඳුනේ මීහා ඉන්ට්‍රෙස්ට් හොන්න අනේ වර නෙරෝ හඳුනේ වර මදු කම එකදෙන් ඒගේ ඊතරුන් අනේ වාහකේ කි මී බේරුන් ඉබෑඩු තක මිහ ගෑග ජෙහේ චිස්ස කා චිස මිහ වර සෙන්සිටිව් වේ දෙන් පසේ පසේ රෝලි ගදවේ එනුනේ අමින්ද ජස්බත් කොන්ට්‍රෝල් කරන්නේ ඒ කහල බෑවර ඉතුරු සිම්ටම් තක හොන්නන ඕටිසම් ගෙ හැමි මම මී මීග හැම එක නෙමි ලැන්ග්වේජ් ගෙ බෑ එක නෙමි නෙන් දෙන් ADHD ගෙස් පහර ගම අනේ අනේ මිහ වාක දක් දක් හොට්ට අනේ ෆූහි වෙගෙන් කෙන්න උපරෙගෙන් වාක දක් කණික ADHD ගෙ මෙහුන්නේ වරන් හාලනි කුදින්න දෙකල හියාලි දුනියක ගෙල්ලි ෆෝන් න කුදින්න හැම මිකාල් සිපතක අනේ සෝෂල් කමියුනිකේෂන් ඩිසෝඩර් ගේ නොහොර
1: එහෙමත් එකම් පහර එක එත එක කවකට
0: කත්නේ වර වත්තර
1: දැන් මේ ම ડોක්ටර් මේ මෙවර මේ වර සීරියස් කමෙතෝ මේ කිනෙතෝ මේ කුඩ බොඩු මේ
0: දින් එමිහා මේ හැම කෙනාම මිසක කුඩේර ස්කූලෙන් මෙතනි හැම කෙනෙක් ෆීලාල්තෝ ගිහුරි මාළුමත් අස්කුරා කරනවා දි ඒගේ ඊතුරු වලින් වර ගින කන්තත්තන් එබ දස් වෙ ස්කූලෙ දියම එහෙනුනි ගේතරේගේ මාහලෝ ඒගේ තරේග අනේ ගඩියත් හෙදුවේ රීතිය ෆෙම් වර ස්මාර්ට් කෝඩ් අනේ හෙදුංගලා ගඩියත් මේ ස්කූලෙ දියුන් එබ දස් වෙ ඒගේ ඊතුරු මීහුන්න මුවාමලත් කුරුමා රැට්ටිහින් හොදුම හින් හැම නොජේකම මීහ කුරීම ඒනක ඇරෙහෙන්න හදාසිබුණු ගෙහුනර මීහුන්න මාමලත් කුරුම ගෙහුනර වස්මි දස්වනි ස්කූල් ගේ මහවන් හැවිම මිකාල සෝෂල් ස්කිල්ස් නොහුන්න කුදින්න හැම බුලින් ගේ මේ ශිකාරක වෙදන් දෙන් අල්මෙන් අනේ වර ගිනන් හැම අල්මෙන් අන්න බාදි මීහුන් කුදින් ගේ මිකාල තෆාත් හුරීම ස්කූල් තතරේ ගේ බුලින් ගේ අනේ වික්ටිම් එක වෙගේ බද මිසල් හැම ඕටිස්ටික් ඒ ඕටිස්ටික් ඒ කැෆස් එබ දිමා කරේ කුදින්න බුලි කරේ ඒ තුරුන් මේ ඔක්කිපේෂනල් තෙරපිය දාකු දින දිම ඕටිඒ කැපස් එප ගොවා එහැවිම මේ කාලකු දින්න මේ අනේ වර අනේ මේ විටිම් සවේගෙන් මිතනි දැන් අල්මෙන් අති බුලීන්ගේ වාක දැක අල් බේනු වර මුහිම පොයින්ට තපාත් කොල්ල බුලීන්න කී මීහාය තුරේ බාරු ගත මීහකු ඒනගේ දශග හොන්න මීහාය මී දක් කොල්ලමුගේ ගොතුන් කුරා අනියා හෙනුනි අගෑම්බුණ බහෙන්නුනේ අතුන් කුරා කමේ එක මොටීසින් නැකී රැට්ටිහිගේ මෙදුග එ ලෙවල් දෙක තිබි දෙමිහුන්ගේ මෙදුග මචල
1: කියාචි
0: বাকি কামকা দিমাবে কিন্তু মিগতা নিদি মাসল জেম ফেছি
2: মানে কুড়ে দিমাল সময় দে পাউনি কথাকে ফিজমি হল চলনি আবেগে মাসল আসছেন মানে কোড়া পোড়া বসলে জেহ কাজ এই গদে এই সংহম আগা নগলে নিগে নিবে
0: এম বিমা নিতাং অশো এফ কিতা গড়ির ফাউন তো মে নিতাল বেনি
1: ডক্টর

0: ගෙඩිගත කොමස්වරක නිදනදත්ත ඉති ආම කල්මෙන්න්න ස්ටෙස්ෆූල් කමෙක් දීමවීම මිහයි ලයිෆ්ගැකි දෙම දිමාලුන් අනේ උඳගුත ෆෙන්න නයගතෙරෙන් නීදි නිදං ඔශෝතීම මාලාහුන් නිදි අවුන් හැන්ු නිදා ෆෙර කොල් කොල පැ හේදබ හේදවෙර් පාරිග හිතුගේ විින්දවස්ව නේවා කුරුවේ පිරුගෙන
1: ෆරත
0: ඉතින් හම එන්සයිටීගේ ආලාමත මෙ හොන්න නීග තුවරණ කොමස්කම කමා බොඩ විස්නාති වන්න බදවත මෙහුන්න නෙහෙම ඒගත් තිං ස්ලීප් හයිජීන්ගේ කන්තත්ත ප්‍රක්ටිස් කොල්ලුම් වර මුහෙම එකමකී අනේ රේගඩු හබීරු හතරෙක පොහුන් කොෆීයා සයා එකකාල චිනු බූන් කොෆී බොීම පුදවරක නිදී සකරෑබන්නේ ඉතුරු කොකා කොල්ලා එක හල ෆිසි ඩ්‍රිංක්ස් ගෙස් හුන්නන් කොමස්වරක මියහා හේදව එක හල මාදාතතින් සෑගස් වර කුඩ කොඩක හොන්න නැහැ වි මේකාල චිනු නැගව නැගල දෙන් රේගඩු කේම්බෙල්ලම පොහු වගුතුන් එඳැන් අර නෝෂෝවේ හම දෙගඩිරුවන්ද මඩු කොල්ලා පව ශෝතුන් නංගලු දෙන් රේගඩු අනෙහි මා බොඩක් මී විස්නන් ජෙහේ වසිකුණිගේ බේනු කරින් ජෙ හිසාබ හෙදුමාකත් මුහිමු නිම්මුන්ත නිම්ම එකකාලකන්ත එත්ත දවාල හැඳුඩු ගඩිය මෙන්දුරු ගඩිය බහට්ටාල රේගඩු තන් කොළේ අනේ සිම්පල් මිහ හිංහම ජෙහේ කන්ත කමෙක්ගේ තෙරේ ගවුලු නංගලු දෙන් නූනීති ඕවේ අනෙගිනේ රෝවෙන්න එඳුග නිදේතෝ ඔවුන්ගේ හරගලෙන් නො හම ගේතරගෙන බදිගිතර මඩු කොල්ලා වර බොඩ නිතියෑම ගොස් අනේ එඳුකෝෂෝ ඔබල් එන්ජනේරු සයිකෝජිකල්දීව සෙමීහාය නින්ජ එදා මිහින් අනේ කනෙක්ෂන් ලිබුණීම පසේ හැ නිදාගේ දෙන් ඒගේ ඉතුරුන් හැනේ කසරත් කුරුම් වෙස් මුහිම දුවල්ගඩේ කසරත් කොල්ලීමස් වරබල් වේග නැගල නිතේනේ දෙන් එබෑ මෙහන්ගේ මෙඩිකල් කන්තත්ත හොන්න විසාලක නිදාරු නේවා ලුම් හුට්ටුන් එහෙන්නුනේ නේපතිගේ සෙප්ටම්ගේ මස්සදේද එහෙන්නුනේ එමිහ අනේ ගුගුරි දමා තිවරංගල නේවා නුලෙවේ තීරකොළගොලක හේලෙවේ මිකල් මෙහන් එබ ජෙහනේ ඩොක්ටරක දක්කාල එතර හැසිීක මීහක එක මේ එන්සයිටයා හෙදි බොඩ නිදෙන්න හම කුදි කුදි බදල්ත ගෙනස්ගේ නිදි රංගල් කොල්ල විදාගේ කෝෂියාරෑගෙන් හේලන්න අයින්ටි එක දක්කාලු මුහෙමගේ පෝස් නේසල් ට්‍රිප් කාල කමකන්නේ
2: වරපොට ශුක්‍රියයන්ගේ අල්ගොමන්න ගුළු විති උම්මේතු කරන් තිබේ ්‍රාගති මේ කම්බොඩෝම තසල්ලිය ලිබුණුකමන්ගේතු එහි තරිකම ලැබුණකම වරපොඩ උමේද කරගෙත ආදර්ම ශුක්‍රියාවක් කියලා කොමෙන්නාගේ ප්‍රෝග්‍රෑම් මාල්මතේ මගෙන් දොනි ඩොක්ටර් මාමුන් ෂරීෆ් ගේ තරුමෙන්ගේ ප්‍රෝග්‍රෑම් ගේ මියප්තක විභාග දක්වා මොළොකේ සෝෂල් කමියුනිකේෂන් ඩිස්ඕඩර් ප්‍රෝග්‍රෑම් ගදී සිතුර බෑතේ බහින්න මෙසන කස්කුඩේ අපලිතරන පත්තල කොලා

0: ස්ට්‍රෙස් මී එබස්ති මාලකුන් ආදේත වාසිෆයින් වෙස් නොනතක් ගේතරෙන් වෙසෙන් නොනිම අනේ බේර්තරෙන් වෙස් කන්තබ් වෙස් හල්ලු කුරු නංගඩ යස් තම මේකෙන බේහෙන්න පරවය කිපියස් 12 ව දිරුල් මේ ඔළුම් වරම් මොහි
1: වාසිෆය කත ඔළු බනි
2: ලබ්බ වාසිෆය ගොඩ
0: දෙමි දීලන එකමගේ ඉතුරුන් ඉතුරු අනේ අලාමතේ බෝම්බරා උඩ දවා කරොයිකා ඉතුරු තුරලා කලවස් කම වේත
2: තුරු තුරු ඇලාදෝ හෙම් වාකටිගා
0: නේවා කරුවේ මේ හිතුගේ වින්දෝස් එක වාක බොනිත
2: ඒරේ ඔහො ඒරේ හිටි ඒති වෙස්නේ ළඟලෝ
0: ටෙස්ට් හෙති දෝ යර්ග
2: දැන් ගීවනේ බොලබෙ සිච්චි දෙක හරා හෙන්නෝ
0: එවිදන් හැම එන්සයිටි ගාලාවත් එක්කම හැම කුඩ දොස් කොලක
2: මාල් දාමියෝ ඩොක්ටර දක්කා පස්සේ නෝනේ දෝ දක්කා නොස් දෙක්කේ වරු උදකුලේ දක්කා
0: දැන් මේ කොලත් අනේ හොල්මද දුරු එච්චලුන් බලා දෙන්න
1: ආද ඇද හැම ඩොක්ටර දක්කා ලබම මසකේ කරවපන් ගෙතු හොර පොඩ ශුක්‍රියා ගුළු බාද වෙපිටින් ඒතු ආද වකියලන් the doctor den algum me wahaka dakkani social communication disorder den we doctors wa korbe mashagam ba bi hunna de to me de adi me mishkala be from go again me speech therapist e gari hobata ne me be focus me kiya de bana ta me kan ta koran je go de to e me be from go da fe aki ga kori e kenti un gar rangale dal gona hama me faha koroni bagut he da koruma e hite huma alada me me hama ori ha kam gas de me kan me hunna me liye kiyum ga onda go e akur kiyum ga akur di
0: social දෙන් අනේ මිහාරු කොමස්වරක ජුවන් කෝදින්දත මී මැඹ ෆෑම් වර්ක් කෝරෑර එකනි හැම එකනි ස්ක්‍රීන බලෑගෙන් ගින දොහු හුරි මේකල් කුදිම ස්තන් කොලෙල්ලා හොන් වාහක දෙක්කුම් තන් කොලෙල්ලා ස්වෙදන් ඒ වාහක දක්කන් අවහ තස්වහනි back and forth communication hinuni hem mihe kura sawala ka jawab di de mihun involve ekam screen bala ral men na hame kani one way communication mean ani datta em ekal ku dina tan kole wahaka dakkan fettun las wedana hem ima geega ole rahama biha wes gin pulsata hoden jene ku jalawa wahaka dakkan
1: practice dakka mihun na mi misalaka e tawlim ungani me kankam ga kuriyeddiyum muga kumkal ku
0: ඔලිම් තෙන් ඕගනිතාන එකම මේ ඔෆිස් තකු ගයා මේ කන්දතෝග මිහැ ලිබේ පුරසතත ගෙල්ලිගෙන් ගොස්තන මිහැ බුඩන් ජෙහෙ එච්චේ මුහෙම වගුතු ගඩු බුණේවිගේ කොම්බයින් හෙමිවෙන එච්චේ බේනුමි කොංකු දෙන්නෙන් හෙමිවෙන කම බුණි මේනය පහරග නේග ද නැවගුතු ජවප් දේවික එහෙවි මේ කාල පුරසත්තකේ ලයිෆෝන් ගෙල්ලිගෙන් ගොස්තන ඇස්ලු පීපල් ස්කිල්ස කියහනුනි මිහුන්න මාමුලත්කො මිහුන්න වාහක් දෙක්ම කිස්වර මුහිම හුන රෙද්ද ත එකන්ත නැතිය මිය කුරියරයගෙන් දියුමුග දරක බොඩ තිවරස්තකෙන් ඇත්ත
1: එම ෆස්ට් එහෙනි ත ෆස්ට් හොම නොකරුම් දිමවනේ කි
0: ෆස්ට් හොම නොකරුම් දෙම් බොඩෙන් ඉන්න අනි සෝෂල් එන්සයිටි
1: ගා එම මිය කි සෝෂල් කමියුනිකේෂන් ඩොක්ටර් දෙම්ති දාලි කො ත පුන නොකරගෙන් ත එ නොබුනේ
0: ඉන්න එනේ ඒ බොඩන් ජෙහ වගුත්කන් එනේ නැගෙන නොගෙනුනේ එහෙම විම එනේ චකේ නොබුනේ එහෙම විම ඒ කාල මේ මොහිම් වගුත තව මිහම් බුනා ඇච්චිගේ මාන එගේ හිම් මානේ තොයි නී හෙන්නුනි මීත වාක දක්කම් විගඩිය කියෙන්නුනි මීත මඩු මොන්න විගඩිය කිනේගේ මිහ පහරික වර ගින පුරසත්තක ගේදේ දනත්
1: දැන් කිතිරුණු මොක කොන් කාල මේ මිදනේ මිසලක කේම් බුයිමා එහෙන් කන්ටත මේ බෙහෙට්ටු මොක මිපත රටක මකි හාසකොත්තක
0: දෙන් කේම් බුම් අනින්හින් එහා බොඩු තපාතල්ට කියන්න එකම දෙන් මීකම ගෑක්කුරා එහෙන් කොන්ඩිෂන් ද මිසාලක මී එබැක් උදින් මිහර කුඩකො ජෙහිලුම් වෙකන්නෙන් ස්කූල් තෙරෙන් එකව මිහුන් අවාහක දක්කා හසකො කොවිඩ්ගෙ පහුන් කළ එතෙරේග ගින වගුත හේදකුරි කුදින්ත මීගේ තෙරේග ඔලේ රෙකම් වර හිංහම ජෙහිලයග මිහුන්න කුරමතුලා කන්නු ජැහදත්ත ඒගේ පහුන් දෙෙන් ස්කූල් ද නිකුණෙන් හෙදීම මීහුන්නා කුරිමතුලාන් ජෙහිලුම් වෙ හාස් වෙ මී බිරුගනේ ස්කූලත් නුදා ෆෙෂුන් එහෙන්නු නියෙන් සයිටි ගලාමතන්න ෆෙෂි දෙෙන් එකහල කුදින් අනේ අස්ලු එමිහුන මී දස්වී කන්නේ මිහුන කුරෙතුන් ලෑස් ඔලෙ විදානේ කාන් ලිබෙන බොන් ලිබෙන ගෙම් කොලෙන් ඉන්න වියක මස්ලු මෑඹ ෆැන්ජෙහෙ එබ කොඩ කොමඩ වනු පුෂ්කොල් ලඟවයිද ස්කූල් අද්දා ස්කූල් අනේ ස්කූල් අද්දියෑම හම එකන ෆිලාවල් ගෙතුරුම් මිහුන්න මුවමලත් කුරන මිහුන්න ෆේස් කුරම් මි දස්වනි දෙන් සෝෂල් එන්සයිටිය එක දෙහෙන් ඉට සෝෂල් එන්සයිටි ගවාගොත්තක එමීහාය මිහුන්න වාහක දක්කන් ජෙහිලුවනේ එමිහා බදස් හීව නෙමිහාය නුබෑක ච බුණ විධාන හෙන්ඩුනේ අනෙමී හරුලිය සෑහඩුනි හිංහමන ජ පෙහෙඩුනි අනෙමිහ මේ මලෑමක් කොරණී එහැවිම එමිහ බුණෑරස වාහක දක්කාරෙක් කළ වාහක දක්ක නු කෙරෙනෙහනුනි පස්තන් ඔලන හෙන්නුනි වාහක දක්ක නෙමිගෙන් ගේයක් ගොස් සමය හිතන නලමි කීකෙහෙ මි බුණෙවුණනි අනෙක් කාඩ මිහ හිංහම නුජෙච්ච බුණෙවුණනි බයහෙන්නු නැනමිහ මලෑමක් කොරන්න බයද එකම මා පොඩක් ඕවත්තින් කෝ පිස්නැන මේ අස්ල සෝෂල් එන්සයිටයක්
1: මිහක බලහට්ට ෆරත්තකු ඩොක්ටර් දෙම තිවිදාලවි තෆාතුත දෙනගතුන් ඒවර මුහෙමකමකේ මේ තහම්මල් කුරණී අස්සගොතික නක්සානී බලතක මේ නිකාල එහෙම මේග ඩොක්ටරගරිහ ෆරවා හෝදුමග මේ කොබයතෝ සමල්කන් දෙෙන්ජයකන්තක
0: මෙ පරතමෑනු මී කන්ත පාකුරවේනී කුඩකුදිින් හස ඩොක්ෂ ගෙන්ගොස් අනේ එම්රංගල මී වෙලවේෂන් එසෙස්මට එච්චි හදාලායරුද මිකාල්කන්ත කුඩකුදිින් ඩොක්ට බොඩ පාක්කුරවේනි පිඩටිෂන් දෙන් බොඩ රිෆකුරණී ලැංගුවජ් තෙරපිස්තක දෙන් ලැංගුවජ් තෙරපිස්ට ස්පීච් තෙරපිස් රංගල මී මී මිකාල මේ හෝඩරුත දස්කොත්දේනි නම වෙස් මිකහල හල්තග හොන්න සෝෂල් කොමිනිිකේෂන් ඩිසෝඩ හොන්න මීහා අමුගතරේ ගොලේරු මීහාය මී හාස ජෙහලුමම් ගෑලාමත සෑස්ථාන රැඟලම් මී මුවමත් නොකර වෙති හ
1: සරමන්න ගොලි ස්තමලයික හස
2: ලබ
1: කියනෙත්තු
2: හම්දලා
1: කොබ කිය සරකුන්තු අල්ගොමෙන් නමි ගොලුන්
2: අතිශන මාදු කොල්ලාගෙන් කොම්ම සොරක ලෝමරාලවේ එකර කොසක නලවට ඕළම මිදරනිද මේ වානුවයි අවගනක නෑක එකකොත පවශ එම නිකංච අව කොල්ලාග අලවනු ගරාණ
0: දැන් මිහර අඩ්ඩිහ තිං හරුගේ බේ ලැබීම ලත්ත තැන් අන සුවන් උමුරුග එනුනි කුඩකුදින් නිදා හා ගින ගඩිතකක මේ උමුරුගේ බේපුුණනුවෙන් නිතාන නමවෙස්සනේ ෆස්කඩීරු හ ගඩීරු නිදා ලෙවේන එකම කවෙස්ති දෙන්න වී ෆතිස් නවාද පහුව නිද නෙහෙවිම අස්ලු මාලස්ගේ නිදුන් දෙන්ගේ ඉතුරුන් මී දුවස් වගේ උඹුරු මච්චද්දා වරක බොඩ ෆ්‍රෙෂ්කුන් හඳන් හුන්නනේ සුවන් දුවස්සරුගේ හඳන්තන් හුන්නනි දෙන් දුවස්වීම මිදියම හොයනුනි මිදියහ්තාග විකමෙන් එහා සාෆකෝ හඳන්නු නැතනස හඳන් නෙතස එකකි මස දෙන්නු නම්ස් දුවන් දුවස්වරුගේ හඳන්ත හුන්නන් ජයන එකම ති දෙන්න විකූරන් නිකුයින් කමේ හඳන් නැතිෆ ගෙල්ලිෆ හොට්ටිෆ හොන්න වාගදතු ඒතින් එකන්තද නඟල් කොල්ල විදාන් කුඩ තුවස් කුලක පේස් නගාල අනෙහි ආමු දිරුළුම ගත් තිමාවා මීහුන් කේකගේ ගවුලේ මීහුන්ගේ නන්තන් හඳන්න ඇතතු ආම්කොන් දතුරුකුර මගුතන් අනේ හඳන්න නැති ඔලි නුබෑ මකුන් දෙවේ කල් කවවේතු හෙදුන් එච්චි අලෑරු මිකෝන් නුබෑකොන් හෙළුවේ කල් ගවේතු බෑකෝ හැදුම් දෙවි වර ගිනෙන් හැමේ අනේ තිලේවල් දතිය මරුන් රංගලිය අරුන් තක්කා දියන්ගේ හොල්මල් දෙකළු වෙනදත් එහෙමයි මරුන් ඩිපාර්ට්මන්ට් දුරවේ දක්කාලු වර මොහම එරල් මෙන් අනේ ෆර්වා ෆට්ටා දෙවිදන්ගේ
1: හොල්මල් හොස්පිටල් ගේත හොල්මල්
3: හොස්පිටල්
0: හම මේ අර්මගේ මෙන්ටල් හෙල් සෙන්ටර් හම වැඩන්නා පරණේ අග නම්මුන් අනේ විදාල ද මිකාල හක දෙකවික නෙමි දුර වෙරල් බලාව දෙනගේ
1: දැන් අනික ඩොක්ටර් දක්වා ලොබ්බෑගෙන් ෆරුවා හොද්දෙව මර මුහිමකම ඩොක්ටර් ෆාහ කරවෙගෙත
3: අල්හම්දුලිල්ලාහ
1: හසන් ඉරාද කරවිය අතම රංගල් ශිෆා දිබෙන් අල්ගොමෙන් දුආ කිගෙත මරන් හෙව දුආ වකියලා නේගෙත ඩොක්ටර් දැන් අල්ගොමෙන් ගෙමිරේ ඒක ප්‍රෝග්‍රෑම් එක ගන්න කනෝම කමෙන්නේ සෝෂල් කමියුනිකේෂන් ඩිස්ඕඩර් අල්ගොමෙන් වාහක දෙකි දෙමෙ ඩොක්ටර් අල්ගොමෙන් දක්කම දෙවා කි කිමි හර් ෆරුවා මේ කොරමුග සමාල්කන් දෙන් ජේ කන්ටත් එක කි කොබට මේ ෆුර්තම සම ඩොක්ටර් දෙවා ලෆා මදනේ මේ ෆරුවා මදනේ මෙම්බර් ෆෑමස දෙක මේ මෙහුම් බලහට්ටා මෙහුම් වෙස් සමාල්කන් දෙන් ජේ කන්ටත් එක ඩොක්ටර් ෆා කරවනි කොන් කට
0: මෙහර එකම කි විහස් අවහ මේ කම ගෝස් වෙකෙන් උලේ හිහි හම හිවහ අවහක මේ ඩොක්ටර් දෙක්කු මුහිම් උදෙන් වහන් ඩඟල වෙරනේ බැකුදින් ලහොන්නේ වාහක දැකරනේ බැකුදින් මේ වෙනිත එගොත බෙල්ම වර හම විහස් අවහක මේ කුඩකුදින්ගේ ඩොක්ටර් දක්කාල මුහිම් එරුන් දෙන් අනේ හම නෝමල් කම වෙස් සල්මෙන් නැන් ඉගෙන තමි මේ නෝමල් කම එකන්ද තැහැමිම මේ උමරුන් හමස්වාර දෙන් මේ කුදි කුදි අඩු අඩු ලව්වා දෙන් බාර මහස් මේ උපරත මහරු නිමේර දෙන් කොම්මස් කහල මේ බහකාව අත්තරුගේ මේ අඩුතල් දෙබ්බෙන දෙන් එයින් අහරුගේ පහුම් මම බප්ප බුණෙ වෙන්චෙන් ඒගේ තුරුන් මේ කුදි කුති ජුම්ලත මේ දෙයහරු අයරු ගුණෙවි ඒගේ පහුන් දෙෙන් බොඩති ජුම්ලත එකගොතම් මියන්න නහැවිම මේ කුදින් වකිල් මෙහරු හතර හරු හා හරත් තේතෙරේග මේ කහල මස්සලය හොන්නකම් පහක් කුරෙවේ හා අවහක තෙරපී සනේ සිකුණි විහස් ලයිරු තෙරපි ෆට්ටා නිම සිකුණි හානාලයකින් කුජ්ජ රංගල කුරෙන මෙම්ම කුජ්ජ බොඩුවන් දෙම්මටු නොකර වශේ තෙරපි හොද්ද වශේ අනේ ඩොක්ටර් එක දක්කාලා ෆෙයි මොහිම කරේ
1: එම්ම මේ සබබකි ඩොක්ටර් ෆා කරවි මේ ඔඩිසෝන දිමාව මෙදුවේ වස් සබබකි
0: එහම ජෙනටිකලි අයලිගතුන් වර්තවා කමයි
1: මම බෑන්ක් ෆරත් වර්ත
0: ඒක මෙහි මාහොලක් ගොලේ කමෙන්ට්
1: ඉතුරු නිවේ ගෙල්ලම විහමගේ තෙරේක දිමාව කමෙන් නොත මෙහි උලේ දිමාව නාරුගේ කමේ නොත එහි ඉවස් කමෙන්
0: විහමගේ තෙරෙන් දිපේ ගෙල්ලුන් තව දෙන් එකල්කන් තව බඩන් ADHD ඔටිසම් එකල්කන් තව දෙන් කම කු මී හැම ඩෙන්ටිකල් දී බඩම්
1: මී හැම කන වර්තවා කමෙන්
0: වර්තවා
1: කමෙන් කොට කෙපා අතේම මී නිමාලබම් කොලසකට ඩොක්ටර් මේ මී ෆහකොල දෙවන් බේනවනි කො කොමෙන්ට් ආර්ගුමන්ට් දෙම් මී ඉෆද ඉෆස් කමෙන්ට් තහමල් කරන් ජොම කියම ගාම සෙමීහක මේ මුස්තක්බල් ක හාසු කරම් බේන බලන දෙන තන හාසු කරමග මී කුරා උමේද තෆරි හැම මමග මී කුරිය දියමග දස්තක කුරමති වාණ කමෙ මුෂ්තමග මෙන්න ඇකීග උළුමග සතිතක බ කුරමති වෙම සිෆග් මහල් ගස් නොත කියොමග මහල් තරේගස් කුදින් නැවස් මීක දස්තක බ දිමා වෙහෙම් බිම ඉෆද හොරි හා කම කොන් අර මේ අරගෙන රංගලු මේ මුස්තක්බලේ හොදමටක මැසේජ් එක කරමුගේ මේ පොඩ මේක සමාල්කන් දෙන්ජෙන් දෙවෙන් කන්දටක කොට ඩොට් ෆා කරවන්න කොහොමද
0: දින් මේ
1: මෙන්න වශයෙන් වා මේ මිසක මොඩල් රිසොන් මෙම්බර් ෆෑන් දැන් අදවිස් මේ වශයෙන් තිබේ රටෙහින් එකවරින් ආයදාග මේ මෙහරිහා මේ හොඟුනා එකීග
0: අස්තු අනේ මේ කමුගේ එකෙන්දන්න හම හොරිහා නැප්සානි කන්තෝගේ සම මේ ඩෙවලොප් ගෞම්ත තින් අල්මෙන්ගේ මේ කැරි ගෞම්ත මිසක මැලේසියා සිංගප්පෝර් තායිලන්ඩ් එක ගෞම්තෝගේ බොඩන් හම මේ හර මේ ફોකස් දෙවෙනි කොමියුනිටි මෙන්ටල් හෙල්ත් කෙයා හෙන්නුනි මේ මුස්තම තේරෙන් ටීචර් උන්නා හම මෙම්බර් ෆෑන් ඔෆිය ගොලේ මිහුන්නා අමක දිමව මිහුන් බේනු කොගෙන් මී නැසනි ඉන්දුලහය කන්ත කුරියරුන් එයි පතිග මිති බේ සයිකියාට්‍රිස්ට් සයිකෝලොජිස්ට් වර මදුව නිස්වතුම් බලාර හැම මර සීරියස් කන්දත් ඒකනි එ මිහුන් බලව තෙම් පොඩ මියොන්නනි කොමියුනිටි හෙල්ත් කෑ හැමවිීම එමෙන් එබ්බාර ලෑගෙන් මිසාල් කර්මෙන් හමවර රීතක ස්කූල්තක එඩස්ටි ගාලාෑමත්තම කෑද වෙනට සම් ගෑලාෑමත කෑදවීම ඒ ඉරුසාතක එක් ගොත වකි ගොතක මෙකු දින්න කලාස්තරය ගෙන්දම ගොතක් කුරිය ගෙන්දවීම ස්කූල් තෙරෙන් වෙස් වර බොඩේ හිල්ලිබුණද තුදන් ගේ තෙරෙන් හමට මෑම්බ ෆැන්නදේ ඉරුසාත්තන් හම ගේ තෙරේ ගෙස් මසෙක් හෙම මේ මුජතමාග මෑම්බ ෆැන්න ටීචරුන්න හුරි හැමෙන් ගුලිගින් කන්තත කුරීම කුදින් අවහ මිරංගල එහෙම හම හමේකනි තෙරපිස්ට හෙනුනේ හමේකනි පීඩටිෂන් එහෙන්නේ සයිකටිස්ට්ගේ මසකත නුනේ මුජතමා එවගෙන් කොමියුනිටිය ගොත කුරිය ගෙන්දේ එම්ම රංගල නැති
1: නැ ඩොක්ටර් එම් කුරින් ෆා කුර මිසල්ක බොලීනකි මේ ඒනේ වරතන් කොලේ බොඩු මති මීහකු ගෆරාතුන් ඒනේ කොමස් ෆොරසාරෙ නොතන් දුක වාගත වාක දෙක මේ කම් මිසාවක කීකට විතර ඩොක්ටර්
0: ටීසි ටීසි නැකි දෙන් හම රැට්ටි හින් ගේ තේරේග එනික කොනක මජා කොල්ලම් ගේ ගොතුම් බුනේ ලයිටි හම එල් ලෙවල් එකෙ කුදින් මි තිබෙනි දෙ මජා කොල්ලගේ හදරීත් බේග කැලෙන් තිරි දෙන් ඒකල හම රැට්ටි කම් ගේ ගොතුග
1: දිමා කුර
0: ඒකම කො එනගේ නියත කියන්නේ කකු දක්කොල්ල මෙන්න එනගේ නියත කියව මාජකො
1: ඒක මිසක් අදාළ කරන්නේ නැක්තා ඒක මිකහව මේ මිසක් මේ වාහක දෙකොමගේ මේ දතිත නොත කොමියුනිකේෂන් ඩිසෝඩර් මේ පුන සෝෂල් කොමියුනිකේෂන් දත් සෝෂල් කොමියුන් එච්ටි මයි ගොත මේ දිමාව එම්මෙන් නැ කීක මේ වාහක දක් කෑරුග මිකහව ද ගොත හුන්න මේ හුන්න කී දෙන් ඒ මේ හුම් මජා කරන් බේන කර බේ නොත කොලාස් තුග මි කුදින් එක් කුජ එකත කුජ කුන්න ඤයි කුජයවා කේම හුන්න මජා කමකවෙකින් එන්නේ වර උඬපු වාගොත
0: විශ්වාසයක් කරා ඒකල් කුදින් හසකම මිහාර සර්මින් කාරේ ආදෙම ඔටිස්ටික් කුදින් ඒඩීඑස්ඩී වුණ කුදින් බූලින් ශිකාරයක වෙකින් සෝෂල් ඇන්සයිටි වුණ කුදින්
1: නම් ඒකල කුදින් එහෙන් කුදින් හම ඒකත මජාක මේදනේ මේ හුන්න මජලක අදාෆේ කුජ්ජාය දරවා ගොත වාකද
0: කන මේ මාස්ලු ස්කූල් තෝගේ සම හෙන් කුදින්න කියා දී මේ මේව සමාල් මෙงි තෙරේ ගවලේ පයි කමාල් මෙන්න බලාගනේ මෙන්න එක්කෝ ගනේ හම මේ ඔලෙන් කුඩ කුඩේ සුර දස් කුදිනු වන මුහිම් එහෙන් මේ මා එපා ස්කූල් තෝග හම ඔටිස්ටික් කුජ්ජෙක් ලා ගොල්න සේන අඩ ලබ්වා හිංකම කුරිය සම බලාවස් නුල්ලා හම එන ගබුල් කොක්ගෙන් උලේ ක්ලාස් තෙන් එබොර හෙම එෆෙම්වරන් අස්ලර්මින් මුත්තම දියුම් වර මුහිම්
1: හෙලුන් තෙරිකම් දෙත්තු දෙන් එබොර පොඩ මී ඒ ඉන්සානියතුක දෙත්තු ඕගා තෙරිකම් ඒ වෙ සම ඉන්සානකේ දෙන් ඒ කොම මී හෙග්ගේ කි බෑගොස් උන්නාන කොම් මස් කහල දෙත්තු උනි කම කොම් නෙම් මී හක වෙ සින්සාන කුනන නැහ ෆු එම් එ ෆුරි හම් මී හකම කො වකින් හාස කොම බයිය තහම කුරන් ජොම කි මී කහල මී කුච්චක් ගොයන් උලේ මම මෑඹ ෆෑන් එකේ මගම මෙසේ මම වරක් හිටතික ඔෆ්ලයින් බෑ හැම අලුගොන්න කොම මේ හකොස් මිදේනේ ඕගා තෙරුවන් කම අලුගොන්න මේ වකි ඩොක්ටර් නිම්මාලම වකි කම් ෆා
0: ආ වර මුහිම් ලාක කොල ඇයි මෙන් කාරිය බද මී හුඟ වැග කින ෆර ඇම බද මී හගේ හාල කන මී හාල වෙන එක සර්විස් කැඩීර හිතමුත් ගහන්න බද මී හබලට මී හගේ හාල වර න හාල වේ මී හා එබස් පුදවර කන්නේ දෙව අසර කුරේන අබද අබද මී හුන්නෙන් දෙනි මී කාරිය බලහට තම හමේ මෑඹ ෆෑන් සල්මෙන් අනේ මිහුගේ හාල් බලය මිහුන්න රෙස්ට් ලිබේතෝ අයිලයිමෙන් කුඩිගින් ඒ කුඩ කුඩ බ්‍රේකෙන් ඒ පේරෙන්ටල් ලිබේතෝ බලාලු වර මුහිම් එන්න අපද අබදු අනේ මිහිගේ ඉදමතුගේ කොත හොරි මේ සමවර් බලිවා
1: එනවිස් නප්සානේ කම
0: එනගොත වකිසාවක නප්සානේ අලමෙත පෙන්න පසයි
1: ඔකේ කෂේකම කම එහෙම මාල්ග නොමිත කරනේ මාල්ග මම මේ තහක්කා වාකේ කී අල්ග මම මෙන් ගුලියෙන් මේ එක කොනකක ඉහිතර වෙගන්නේ මේ කංක හරංගල කුරේ වේනේ හම අලුගඬ එදේ ෆත උෆාවරික අන මීහා වෙස් එදේ එදුම් ඒ මේ මොහෙම කම කි ડોક્ટર අල්ග මම වෙද වේ ඉහිතර කම තැයන් තෙරින්නම් ස්ටිව් දෙම් විලා ෆැට් එක වර පොඩ ශුක්‍රියන් එත ප්‍රෝග්‍රෑම් වලට දෙ විතර ටවර බොඩ ශුක්‍ර අදා කර අල්ගොමෙන් ප්‍රෝග්‍රෑම කොළොවි අද ප්‍රෝග්‍රෑම ඇඩ්වයිස් වෙමි හැබැයි ෆොන වර බොඩ ශුක්‍රිය ති හැමයි බෙෆන සල්ගොම දෙනි හැම නැස්සානි ගොතු දුලේ හොක ඉංගිත දුලේ හොක හොද්ද මට්ටක මසෙක්ක කරව අල්ගොමෙන් නැ කිති බෙෆන ගේ හිතරි බෑවරි ඉක්වරි මීරාත් කරවි අල්ගොම අන හෆ්තා ගස් බෙෆන බද්දල් කොලාන මී හෆ්තා ගස් නැස්සානි දුලේ හොක ප්‍රෝග්‍රෑම ඔෆෙද්දා ඔෆෙද්දි අසිස ෆාරුක් අල්ගොමෙන් ප්‍රෝග්‍රෑම ගෙන සම ටෙක්නිකල් ගොතු ගේ හිතරි වෙදිනේ ෂයිහ අහමද ලොබෙ තෙමි හන්තරන වර බාජර් කමෙතු මොකල අස්සලාමු අලයිකුම්

0: කමවන කුදු කුදි මසල්තක හොර ආ තරක හොම තර දුක වාහකන දකි එබ දේදත්ව. මීග එම රඟලොගොතකී වීහාාව සවහකන් ඒ රුළිවෙරික නත්තාදමට්ටක සලාම් ෆශන් කීතර සුසුලුවාද වසල මෙරන්නේ. ඒ මීගෙන් වෙස් මිදිහ කොද්දනී සලාම ගොහරි මයකම මුහිමුකම මිකමුගේ මතුවරිකන් පතුරන් ජිහයකම්.
1: අතිකොම් මේක සලුණ විවාහක දෙක්ක මවලෝකි බද්දලවා කොම ෆාරකු සලාම් කුරුන් එදවිගෙන් කමෙක්කන් බාබුගේ මවලෝකි බද්දලවා කොම ෆාරකු සලාම් කුරුන් එදවිගෙන් බා කමෙක්කන් එහෙම නිම්මාල බොමුන් අරුමෙන්ගේ මුෂ්තමෝගේ මියදුගේ විින්දු හොරුගෙන් හමවර ගාතුන් තජිබා කරවමන් තිගෙන් දුවනි අරුමෙන්ගේ අහුන්න අහුතුන්න දෙවාන හෙවර්ෂාදක කවත
0: මේගහම මේ ನರೋಮೆನ್ ದುಆ ಕುರಂಬಿ ಕಿತ್ರ ಸೂ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕದೆ ಫನ ಅರ್ಗೋಮೆನ್ ಗನ್ನವ ದೆವ್ವಾ ಫೈಬೆ ದುಆಯ್ ಅಲ್ಲಾಹುಮ್ಮ ಅಂದವ ಬುಡುಕರಸ್ ಕದಾ ಹಸನ್ ತ ಖಲ್ಕಿ ಮಿಯಲಾಗೆ ಸೂರ ರೀತ್ ಕೊದ್ದೆವ್ಯ ಫಹಸ್ಸಿನ್ ಖುಲ್ಕಿ ಮಿಯಲಾಗೆ ಅಖ್ಲಾಕ್ ರೀತ್ ಕೊದ್ದೆವ್ವಾದೆ ಎಮ್ ಐ ಮಿಸಲಾನ್ ಕುರ್ಮಾ ಮಿಫದ ರೀತಿ ಶಿಯಾರ್ತಂ ಅನ್ನಿ ಮಿ ಇಸ್ಲಾಮಿ ಅಖ್ಲಾಕ್ ಉತರೆ ಎಮ್ ಅಖ್ಲಾಕುಗೆ ಮುಹಿಮ್ಮುಕಂ ಮೀಗೆ ಮಿಯಾವಳ್ಮೆನ್ ದಿನಗಣ್ಣ ವಿ ಇಸ್ಲಾಮಿಕ ಸೂತಕ ಹಮತೋಗೆ ಮತೀಗ ಮಿಕಂಕಂ ಕುರಿಯ ಗೆಂದೆವು ಮಟ್ಟಕ ಅಳಗುಣಮೆ ಮಸಕ್ಕೆ ಕುರ ಮೇಮ ದೀನುಗ ದಿಮಾವ ಕುದಿ ಕುದಿ ಮಸಲ್ತಾಕುಂ ದೆಮಿಹುಂ ವಾಹಕನುದಕ್ಕ ಅಂಗಾಯನ್ನು ಗುಣ ಮಿಕಂಕಂ ತಿಮ ಕೀಮಿ ಎವ್ವೆ ಸಾಧಗ ದೀನುಗೋಯ್ ಅಂಗವ ಫೋಣ ಕದತಕೆನ್ನು ಮೇಮ ಏಕಮಗೆ ಮಚ್ಚ ರಿಯಾಯಕ್ಕೊ ಅಳಗುಣಮೆನ್ ಎಂಬುರಿ ನಫ್ಸು ತೋಹರು ಕುರುವ ಮಸಹೆ ಕುರ
1: ಡಾಕ್ಟರ್ ಜಿಯಾದ ಹರ್ಬಡ ಶುಕ್ರಿಯಂಗಿತ್ತು.

0: කුල්ලිමවල වාහක දෙකෝ වේගඩු එගාරැම් බාරිය ස්ටූඩියෝයෙන් වගුතු සබ්බිස් ජුලයි
1: දිවි රාජ්‍යයගේ මිනිවන් දුවස්.